ඉන්ද්‍රාන්ඉන්ද්‍රබාලාන් බාලනුකාරංක කාලාන් කාලන පූතියන්ගේ පහ පංගත් මෙත අපාර කුන්ගන උදාර්මන්ගන් ප්‍රනාම් නිර් පැනකාම් මත් උත් පරචන් මෙතගතය හඩ ආලිස්සය කර මාදර්ශය අතර මස්වබ ප්‍රනාාඩිය. අන ඩන්ඩ බඩ්ඩයා චාත්‍රී ශන්දතුවයි ප්‍රසාදගු විින්දීමකන් දෙවධාරය පාරි හරියන් කරින් නිර්නම්මය කාමේ පුජංග ප්‍රයාත් ශන්ද චත්‍ර චක්‍ර කරතා චත්‍ර චක්‍ර හර්තා චත්‍ර චක්‍රධන්නේ චත්‍ර චක්‍ර යන්නේ චත්‍ර චක්‍රවර්ති චත්‍ර චක්‍ර පර්ති චත්‍ර චක්‍ර පාලේ චත්‍ර චක්‍ර කාලේ චත්‍ර චක්‍ර පාසේ චත්‍ර චක්‍ර වාසේ චත්‍ර චක්‍ර මානිය චත්‍ර චක්‍ර දානියයි චත්‍රි ශන්ද න සත්‍රය න මිත්‍රය න පරමං න පිත්‍රය න කර්මං න කාය ජන්මං අජාය න චිත්‍රය න මිත්‍රය පරේහ පවිත්‍රය ප්‍රතිසය දිසය දෘසය කෘසය භගවතී ශන්ත්වය ප්‍රසාද කස්තේ ਕਿਆ ਸ਼ਿਜ ਦੇਸੇ ਕਿਆ ਭਿਜ ਭੇਸਾ ਕਿਆ ਗੰਜ ਕਰਮੈ ਕਿਆ ਪੰਜ ਭਰਮੈ ਕਿਆ ਭਿਜ ਲੋਕੈ ਕਿਆ ਦਿੱਤ ਸੋਕੈ ਕਿਆ ਅਵਧੂਤ ਬਰਨੈ ਕਿ ਵਿਭੂਤ ਕਰਨੈ ਕਿ ਰਾਜ ਪ੍ਰਭਾ ਕਿ ਧਰਮ ਤੋਂ ਜਾਹ ਕਿਆ ਅਸ਼ੋਕ ਬਰਨੈ ਕਿ ਸਰਬਾ ਭਰਨੈ ਕਿ ਜਗਤਾਂ ਕ੍ਰਿਤੀਆਂ ਕਿ ਚਤਰੰਗ ਛਤਰੀ ਹੈ